අයිබෝන් සුබ සන්ධ්‍යාවක් දෑබ්‍ර විවරසන්නනි අදත් අපි සූදානම් වෙනවා ඔබ සමග පුරා පැය දෙක කාලයක් විවර ගුවන් තරංග සමග රැඳී සිටින්න. ඉතින් අද ජුනි මාසේ 13 වෙනිදා සෙනසුරාදා. ඉතින් මේ සෙනසුරාදාත් අපට තියෙනවා ඔබ සමග බෙදා හදා ගන්න කතා කරන්න ගොඩාක් දේවල්. මොනවද මේ ගොඩාක් දේවල්? රටේ දේශපාලනික තත්ත්වය පිළිබඳව අපිට කතා කරන්න දේවල් තියෙනවා. මොකද රට තුළ හැමදෑමත් එකම ආකාරයට එකම විදිහට සිද්ධ වෙන දේශපාලනය ඇතුලේ පීඩාවට පත් වෙන්නේ ජනතාව. මෙන්න මේ ජනතා පීඩාවට එරෙහිව අපි ගෙන යන මතවාදීමේ සටන තුළ අපට හැමදෑමක් තියෙනවා ඊට එරෙහි කතා කිරීමට අවශ්‍ය කරන තොරතුරු බොහොමයක්. ඉතින් ඒ දේවල් පිළිබඳව කතා කරනවා වගේම

වර්තමාන ලෝකය තුල ජාතිවාදය පිළිබඳව අලුත් පිම්මක් නිර්මාණය වෙමින් එනවා. ජාතිවාදය පිළිබඳව සහ විදේශිකයාට එරෙහිව යුරෝපය තුල පැනනගින මේ අලුත් ගැටුම පිළිබඳව අපි අවධානය අවබෝධය ලබා ගන්න ඕන. එහෙම නොවුනොත් මේ ප්‍රශ්නය තේරුම් ගන්න අමාරු වෙනවා. අපි හොඳ මිනිස්සු කියලා තනි තනි පුද්ගලයන් හැටියට, හැබැයි මේකෙන් අපිට බේරෙන්න බෑ. සමහර අය හිතනවා අපි හොඳයි, හොඳ නිසා අපට අවුලක් නෑ, මේ හොඳ නැති මිනිස්සු හින්දා තමයි මේ ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ කියලා. ඒක එහෙම නෙමෙයි. ඒක එහෙම වුණා නම් අපිට හොඳ නිසා පැත්තකට වෙලා ඉන්න තිබ්බා. හැබැයි පාට වෙනස් හින්දා ගුටි ගන්න වුණොත් අපි හැමෝටම ගුටි ගන්න වෙනවා. එතකොට ඇවිල්ලා අහන්නේ නෑ ඔබ හොඳද නරකද කියලා. ඒ නිසා මේ ජාතිවාදී නැගසිටීම පිළිබඳව අවබෝධයක් යොමු කරගන්න ඕන. වගේම අපි මේකට එරෙහිව සටන් කරන්න ඕන නම් අන්න ඒ සටනට අදාළ කරන නැගිටීම සිද්ධ කරන්නත් අපට ශක්තියක් තියෙන්න ඕන. ඉතින් ඒ නිසා මේ සියලු දේවල් කතා කරන්නට අපි සූදානම් සිටින අතරම ඔබට අද වැඩසටහන ආරම්භ කරද්දීම මතක් කරන්න දෙයක් තියෙනවා. ඒ තමයි වාර්ෂිකව අපි පවත්වන විවර ගිම්හාන සාදය. මේ විවර ගිම්හාන සාදය අපි පවත්වන්නේ ලංකාවේ අධ්‍යාපනය ලබා ගැනීමට මූල්‍යමය අපහසුතාවයන් තියෙන දරු දැරියන්ට සහායක් ලබා දීම සඳහායි. ඉතින් මේක වසර 20කට ආසන්න කාලයක් තිස්සේ සිට අපි පවත්වාගෙන යන ව්‍යාපෘතියක්. මේකට ආධාර පිණිස බ්‍රේෂ්‍යා නගරේ අපේ හිතවතුන් මැදිහත් වෙලා සහ ඉතාලි ශ්‍රී ලංකා සහයෝගිතා සංවිධානයේ සහභාගීත්වයෙන් තමයි මේක සිද්ධ කරන්නේ. අපි බ්‍රේෂ්‍යා නගරේ ඉන්න ඔබට ආරාධනා කරනවා දිනය ලබන ජුනි 20 සෙනසුරාදා, ලබන සෙනසුරාදා. ඉතින් මේ සඳහා සහභාගී වෙන්න, ඔබගේ දායකත්වය සලසා දෙන්න, විවර ගිම්හාන සාදය සාර්ථක කරගන්න, වගේම මේන් ප්‍රතිලාභ ලබන ඒ දරුවන්ට තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගන්න ඔබගේ අත්වල ඒ හරහා ලබා දෙන්න පුළුවන්. ඉතින් මොනවද අපි එදාට ඔබට දෙන්නේ? රසවත් ප්‍රණීත බිරියානි සමග මස් රොටි, එළවලු රොටි, ඉදියාප්ප, බාබකියු, මෙන්න මේ කෑම ටික අපි සූදානම් කරන්න බලාපොරොත්තු වෙන්න ඉන්නවා. සවස 7:30ට මේ වැඩේ ආරම්භ වෙන්නේ. ඉතින් මෙවරු සංගීතයෙන් වගේම ඔබට පුළුවන්, ඔබට හැකියාවක් තියෙනවා නම් ගීත ගායනා කරන්න, නටන්න, ගයන්න, වයන්න රාත්‍රී 7ට පටන් අරගෙන මධ්‍යම රාත්‍රිය පහු වෙනතුරු. ඉතින් අපි මගස්සීන කොරන්ත සෙට් එක, ඔබ කවුරුත් දන්නා මගස්සීන කොරන්ත සෙට් එකේ තමයි තියෙන්නේ. ඉතින් එදාට එන්න කියලා අපි ආරාධනා කරනවා. ඒ වගේම තමයි පසුගිය වසරේ පසුතැවීමට ලක් වුණ අපේ ලාංකීය සහෝදර සහෝදරියන්, මොකද බිරියානි මදිවීම නිසා ඔබට අපි අද පහසුකම් සලසා තිබෙනවා. පසුතැවෙන්නේ නැතිව ඔබට පුළුවන් ඔබගේ කෑම ඇනවුම කලින්ම, බිරියානි ඇනවුම කලින්ම වෙන් කරවා ගන්න. 3394441906 දුරකථන අංකයට, WhatsApp අංකයට ඔබට පුළුවන් කතා කරන්න හෝ මැසේජ් එකක් දෙන්න. ඔබගේ ප්‍රමාණය කියන්න, ඔබ කී දෙනෙක් එනවද බිරියානි කන්න කියලා. එහෙමනම් විවර ගිම්හාන සාදය ලැබෙන සතියේ පැවැත්වෙන නිසාම අපි ගුවන් විදුලි වැඩසටහනට ගෙනෙන්නේ නැහැ කියන එකත් ඔබට මතක් කරන්න ඕනේ. ලබන සතියේ අපි හමු වෙන්නේ නැහැ විවරෙන්. අපි ඊළඟට පහුවෙන සතියේ තමයි හමු වෙන්නේ. එහෙමනම් අපි ආරම්භ කරමු මේ සතියේ අපගේ වැඩසටහන. ඔබ සියලු දෙනාටම රැඳී සිටින්නට නැවතත් ආරාධනා කරනවා. මේ මෙවුරු ගීතයෙන් අපි ආරම්භ කරන්නේ අද වැඩසටහන.

0: බලන්න කොත් මෙන්න මේ පුංචි ගැජට් එක
1: රිචාර්ජබල් මේක USB-C පෝට් එකකුත් තියෙනවා පින් ඩ්‍රයිව් එකක් වගේ නිකන්
0: ලස්සන පාටක් තියෙනවා අල්ලගෙන ඉන්න ලේසි මේකෙන් නම් බ්ලූබෙරි සෝනක් වගේ එනවා ඉතින් ඔයා දන්නවද මේක මොකක්ද කියලා මේක තමයි ඊ සිගරට් එහෙම නැත්නම් ගොඩක් අය දන්න විදිහට වේපින් කරන්න පාවිච්චි කරන ගැජට් එක ඉතින් අද වෙද්දී අපේ තරුණ පරම්පරාව අතර මේ වේපින් නැත්නම් ඊ සිගරට් කියන දේ මාරම ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා ගොඩක් අය මේක විලාසිතාවක් විදිහට ෆැෂන් එකක් විදිහට තමයි අද තියාගෙන ඉන්නේ ගොඩක් අය හිතාගෙන ඉන්නේ වේප් කරන එක සිගරට් බොනවට වඩා සිරසියක්ම ආරක්ෂිතයි කියලා. මොකද මේකේ දුංගල පුච්චක් නැති නිසා. නමුත් ඒක සම්පූර්ණ මිත්‍යාවක්. මේක ඇතුලේ තියෙන්නේ නිකම්ම නිකන් රසකාරක දාපු වතුර නෙමෙයි. මේක ඇතුලේ තියෙන්නේ ඊ ලික්විඩ් එකක්. ඒ කියන්නේ රසායනික ද්‍රව්‍ය ගණනාවක එකතුවක්. ඉතින් මේ ගැජට් එකෙන් කරන්නේ ඒ දියරේ අධික උෂ්ණත්වයක රත් කරලා ඒරොසෝල්. එහෙම නැත්නම් ඒක රසායනික වාෂ්පයක් බවට පත් කරන එක. ඉතින් සිගරට් දුම පෙනහල වලට යනවා වගේම මේ වාෂ්පය කෙලින්ම යන්නේ අපේ පෙනහල වල තියෙන ඉතාමත් සංවේදී පුංචි පුංචි ඇල්ලියෝලි කියන චූටි පාටක වෙත. සිගරට් වල වගේම මේ හැම වේප් එකකම පහේ නිකොටින් ඉහළ ප්‍රතිශතයක් අඩංගු වෙනවා. ඉතින් ඔයා දන්නවනේ නිකොටින් කියන්නේ මොළයේ ක්‍රියාකාරීත්වයට ඍජුවම බලපාන ඉතාමත් වේගෙන් ඇබ්බැහිවීම ඇති කරන භයානක උත්තේජකයක්. ඉතින් දැන් ඔයාලා අහන්න පුළුවන් ඇයි මේකෙන් විවිධ වර්ගයේ රසවල් එන්නේ කියලා. ඉතින් ඔයා දන්නවද මේ රසවල් සහ සුවඳවල් හදන්න එකතු කරන රසායනික ද්‍රව්‍ය විවිධ වර්ගයක් තියෙනවා. ඒ වගේම ප්‍රධානකක් තමයි ඩයසිටයිල් කියන රසායනිකය. ඉතින් මේ ද්‍රව්‍ය අපි ආහාරයක් විදිහට බලට ගත්තොත් හානියක් නැති වෙන්න පුළුවන්. හැබැයි මේ වේප් එක ඇතුලේ ඒක රත් වෙලා වාෂ්පයක් විදිහට පෙනහල වතුරට ගියාම පෙනහල වල තියෙන කුඩාම ශ්වාසනාල නැත්තම් බ්‍රොන්කියෝල්ස් සදාටම පටු වෙලා කැලල් නැත්තම් ස්කාර් ටිෂුස් ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් වෛද්‍ය විද්‍යාවෙන් අපි මේ තත්ත්වෙට කියන්නේ පොප්කෝන් ලං නැත්තම් බ්‍රොන්කියෝලයිටිස් ඔබ්ලිටරන්ස් කියලා. ඉතින් මේ රෝගේ හැදුනම මේක නිට්ටාවටම හොඳ කරන්න ගොඩක් අමාරුයි. ඔයාට කැස, හතිය සහ හුස්ම ගන්න අවස්ථා ඔයාගේ ජීවිත කාලය පුරාම වගේ විඳින්න සිද්ධ වෙනවා. ඊළඟ වැදගත් කාරණේ තමයි ඊ වහලි කියන රෝගී තත්ත්වය. ඒ කියන්නේ ඊ සිගරට් ඕ වේපින් ප්‍රොඩක්ට් යූස් ඇසෝසියේටඩ් ලංග් ඉන්ජරි කියන එක. මේ තත්ත්වය ලෝකේ පුරාම වේප් කරන තරුණ තරුණියන් අතර දැන් වේගෙන් වාර්තා වෙන රෝගයක්. ඒ වගේම මේකේ අස්සේ තියෙන අර ලික්විඩ් එක. ඊ ලික්විඩ් එක උකු කරන්න සමහරවිට විටමින් ඊ ඇසිටේට් වගේ රසායනික ද්‍රව්‍ය එකතු කරනවා. ඉතින් මේවා පෙනහල වසර ගිහිල්ලා ඒවා ඝන වෙලා පෙනහල ඇතුලේ දරුණු ආසාදන පවා ඇති කරන්න ලොකු හැකියාවක් තියෙනවා. ඉතින් එතකොට ඔයාට දැනෙන කෙටි කාලීන ලක්ෂණ මොනවාද? පළවෙනි එක තමයි සුව කරන්න අමාරු වියලි කැසක් ඇති වෙන්න පුළුවන්. දෙවෙනි එක තමයි පඩිපෙළ නගින්ති පවා අධික විදිහට ඔයාට හතියක් දැනෙන්න පුළුවන්. තුන්වෙනි එක තමයි ඔයාගේ පපුවේ තද ගතියක් සහ වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ඇඟේ ප්‍රතිශක්තිකරණය දුර්වල වීම නිසා නිතර නිතර හෙම්බිරිස්සාව, කැස්ස, නියුමෝනියා වගේ තත්වලට ඔයාව භාජනය වෙන්න පුළුවන්. පෙනහල වලට අමතරව මේ වේප් එකේ තියෙන නිකොටින් ඔයාගේ රුධිර නාල සිහින් කරනවා. අනේ එතකොට ඔයාගේ හෘද ස්පන්දන වේගය සහ රුධිර පීඩනය අනවශ්‍ය විදිහට ඉහළ යන්න පුළුවන්. ඉතින් මේක තරුණ වයසේම හෘද ආබාධ නැත්නම් හાર્ට් ඇටැක් ඇති වෙන්න ලොකු අවධානමක් ඇති කරනවා. විශේෂයෙන්ම වයස අවුරුදු 25ට අඩු තරුණ අයගෙ මොළය කියන තවමත් වර්ධනය වෙමින් පවතින කාලයක්. ඉතින් මේ කාලෙදී නිකටි ශරීරගත වුණාම ඔයාගේ මොළේ අවධානය යොමු කිරීමේ හැකියාව නැත්නම් කන්සන්ට්‍රේෂන් එක ඒ වගේම මතක ශක්තිය සහ හැඟීම් පාලනය කරගන්න හැකියාව සම්පූර්ණයෙන් වගේ අවුල් වෙන්න පුළුවන්. නිතර නිතර කේන්ති යන වගේ මොගේ ස්ට්‍රෙස් එක වැඩි වෙනත් මේක ඍජුවම බලපාන්න පුළුවන්. ඉතින් මේ පුංචි ගැජට් එකෙන් පිට වෙන ඒ සුවඳ දුමාරේ තැවටෙන්න එපා. ඒක ඔයාගේ පෙනහළු ඇතුළතින්ම විනාශ කරන કૃතිම විෂසහිත රසායනික දුමාරයක් විතරයි. යාලුකන් නිසා නැත්නම් ලස්සන ට්‍රෙන්ඩ් එකක් නිසා ඔයාගේ වටිනා ජීවිතේ සහ පෙනහළු දෙක අන්තරේ දාගන්න එපා. કૃතිම සුවඳවල රැවටෙන්නේ නැතුව තමන්ගේ සෞඛ්‍යයෙන් මීට වඩා සැලකිලිමත් වෙන්න. ඉතින් මේ වීඩියෝ එකද ඔයාගේ යාළුවෝ ටැග් කරන්න එලත් එක්ක ෂෙයා කරගන්න වගේම ඔයාගේ දසත් කමෙන්ට් එකක් දාගන්න යන්න අමතක කරන්න එපා. මේ වගේ දේවල් ඉස්සරහට දැනගන්න මාව subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා.
2: මහපොළොව හැරිම රස්නේ. කොළඹත් ඒ වගේම රස්නේ.
3: ආ
2: අපේ ඉතින් නාන්න තැනක් හොයනවා.
3: දැන් හේව්වේ
2: රස්නේවවම නාන්න එපා.
3: ඔව්.
2: ඒකට ඉතින් ළඟ හොඳ ජෝගියෙක් ඉන්නත් ඕනේ.
4: මෙන්න මේ වරෙන් යන්න ඇතුළට.
3: යමං.
2: සතුටු වෙන්න ඉතින් සල්ලි වුණෙත් නෑනේ.
3: ඔය රිකාර නවත්තපන්.
2: අපි ඉතින් ඔයා මරණාම ගෙනියන්නෙත් නෑ.
3: නෑ තියාකෝ.
2: ජෝගි.
3: මොන ජෝගියද? ආ දොර.
2: මිනිස්සු අපිට එක එක විදිහට බලනවා.
3: බලපොද?
2: කොහේ කියලා ජිම් යන්නද? මාරේ ගලල් කැටයක් ගලක් ගැසුවොත් තමයි
3: මේ වාඩියංගු
2: පොඩක් දස්ප හදරි ඉන්නේ පෙ නෑ නෑ ගස්කඳ
3: ඔය මගුල් නවත්තපන්
2: අපි කියලා ඉතින් කවුරුන් බින්නද ඔය මං කි මිනිස්සු කේ গিදර බලන
3: ඔඩෝ ලයිට් එක
2: අපිට ඉතින් මොකටද anu me deva මිනිස්සු කේකේව කීපද නේද මචං
3: මේකනේ
2: බොක බොමුයින
3: කටවා බං
2: හරි හරි
3: ඇති බං විකාර කියව
2: කොණ්ඩේ පොඩ්ඩ ආදානේ
3: මේ කොණ්ඩේ ආදානේ නෙමෙයි යමංකෝ නාගන්නේ

0: ලංකාවේ කටුපොල් වගාව සම්බන්ධයෙන් මතුවෙච්ච බරපතල විරෝධය හේතු කොටගෙන 2021 ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩු සමයේදී ඔවුන්ට සිද්ධ වුණා කටුපොල් වගා කිරීම සම්පූර්ණයෙන් තහනම් කරන්න. මොකද මේ කටුපොල් වගාව හරහා පස නිසරු වෙනවා වගේම ජල උල්පත් සිඳියාමක් සිද්ධ වෙනවා. මොකද කටුපොල් වලට විශාල වශයෙන් වතුර ඕන. වතුර ඕන නිසාම මේ කටුපොල් මුල් වලින් ඉතා ඈතක තියෙන ජලය පවා ඇද ගන්න තරම් ශක්තියක් තියෙනවා. ඒ නිසා පොළව සම්පූර්ණයෙන්ම වියලි බවට පත් කරලා මේ කටුපොල් වගාව තියෙන ප්‍රදේශවල ජලය විශාල වශයෙන් මේ කටුපොල් උරා ගන්නවා. ඒ වගේම තමයි යටි වියන කටුපොල් වලට යටින් තියෙන පොළව වෙනත් භෝගයක් සඳහා පාවිච්චි කරන්න බෑ. ඒ නිසා මේ කටුපොල් වගාව හරහා දැවැන්ත පාරිසරික ප්‍රශ්න මතුවෙනවා. ලංකාව වගේ ප්‍රදේශයක රටක ඊට නොගැලපෙන භෝගයක් තමයි මේ කටුපොල් කියන්නේ. ඒ නිසා තමයි ක්‍රමානුකූලව වර්ධනය වෙමින් ආපු කටුපොල් වගාවට ජනතා විරෝධය මතුවෙන්න ගත්තේ. ඒ ජනතා විරෝධය උත්සන්න වුණයින් පස්සේ ගෝඨාභය රාජපක්ෂට සිද්ධ වුණා සම්පූර්ණයෙන්ම කටුපොල් වගාව තහනම් කරනවා කියන ගැසට් එකක් ගන්න. හැබැයි මේ වර්තමාන ආණ්ඩුව හැමතිස්සෙම අපි හොඳ දේවල් කරන්නේ අපි ගැන විශ්වාසය තියන්න කියන තේමා පාඨයේ මුල් කරගෙන මේ දිගින් දිගටම කරගෙන ඉන්නේ. අර පහුගිය ආණ්ඩු සමයේ ලෝක බැංකුවට ජාත්‍යන්තර මුදලට එහෙම නැත්තම් මේ ලංකාවේ සම්පත්තික කොල්ල කන්නට කැසකවපු පිරිසට කරගන්න බැරුව ගිය දේවල් සියල්ල කරලා දෙන එක. ඔන්න නැවතත් කතාවක් මතු වෙලා තියෙනවා. කටුපොල් වගාව නැවත ආරම්භ කිරීම සඳහා පරිේෂණ කණ්ඩායමක් පත් කරන්න, ඒ ගැන සොයා බලන්න නිරීක්ෂණ කණ්ඩායමක් පත් කරන්න. ඇයි එහෙම වෙන්නේ? දැන් කටුපොල් සම්බන්ධයෙන් විරෝධය මතුවන කාලයේ මේ ජනතා විමුක්ති පෙරමුණත් ඒකට ඔය කියන පදනමේ ඉඳලා කටුපොල් අපේ පොළවට හරියන්නේ නැති භෝගයක් අපේ පොළව නිසරු කරනවා, අපේ වගාවන් හානි කරනවා, අපේ පොළොවේ තියෙන වතුර ටික උරා බොනවා. ඒ නිසා ඒක අන් සියලු වගාවන් වලට වගේම පසටත් පොළවටත් අහිතකරයි කියන මතය තමයි හිටියේ. ඒ නිසා ඒක තහනම් කරන්න ඕනේ, කටුපොල් තව දුරටත් ව්‍යාප්ත කිරීම නවත්තන්න ඕනේ කියන මතයේ හිටියේ. හැබැයි බලය ලබා ගත්තයින් පස්සේ මොලේ නැති වෙනවනි මුන්ට. මොලේ නැති වෙලා දැන් ආයේ ඔන්න සූදානම් වෙනවා අර අහිතකර කටුපොල් වගාව ව්‍යාප්ත කිරීම සඳහා. ඒකට හේතුව තමයි ගජමිතුරු සමාගම්කාරයෝ දැන් මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා කටුපොල් වගාව සඳහා අවස්ථාව සලසා දෙන්න, වනාන්තර ඉඩම් ටික වෙන් කරලා දෙන්න කියලා. ඉතින් ඡන්ද කාලේ තමන්ට සම්දර්ශන දාන්න සල්ලි වියදම් කරපු උන්ට ඡන්දෙන් පස්සේ බලය ලබා ගත්තයින් පස්සේ මෙතෙක් පැවති සියලු ආණ්ඩුවලට සිද්ධ වුණේ තුටුපන්රු ලබා දෙන්න. මේ ආණ්ඩුවත් ඒක තමයි කරමින් ඉන්නේ. අනුර කුමාර දිසානායක ඇඟිලි තුඩින් ඉස්සි ඉස්සි මොන බයිලෙ ගැහැව්වත් වටේ ඉන්න ගෝතපාලුවෝ ටික මොන බයිලෙ ගැහැව්වත් දැන් මේ කරමින් ඉන්නේ. මෙතෙක් කල් 76 වසරක් මේ රට විනාශ කරන්න කැස කවපුන්ට කරගන්න බැරුව ගියදී සම්පූර්ණ කළ දෙන එක. එනිසා ඔන්න නැවත මේ කටුපොල් වගාව ආරම්භ කරන්නට උත්සාහ කරන මොහොතේදී ඒකට මුල් අවදියේම අපි අපේ විරෝධය දක්වනවා. මේ තමයි ලංකාවේ සමස්ත ජෛව විවිධත්ව පද්ධතිය විනාශ කරන මේ කටුපොල් ලංකාවෙන් අයින් කරන්න ඕනේ, තහනම් කරන්න ඕනේ. පරිසර මධ්‍යස්ථානය මේ සම්බන්ධයෙන් තමන්ගේ අදහස ප්‍රකාශ කරා පසුගිය ඉරිදා දිනේ. අපි ඔබගේ අවධානය යොමු කරන අය කතාවට, ඒකට හේතුව තමයි මේ අපි දක්වන විරෝධය අනුර කුමාර දිසානායකලා හොඳ නිසා රටට හොඳක් වෙන දේවල් වලට නෙමෙයි මේ විරෝධය දක්වන්නේ. අනුර කුමාර දිසානායකලා කොච්චර හොඳ වුණත් නරක දේ නරකමයි, කවුරු කරත් ඒක නරකයි. මේ රට විනාශ කරන්න තීන්දුව තීරණ ගන්න ඕන තක්කඩියෙක්ට එරෙහිව මතවාදී මේ වශයෙන් ජනතාව පෝෂණය කරන්න අපි මැදිහත් වෙනවා.
1: විශේෂයෙන්ම අද දවසේ පරිසර මධ්‍යස්ථානයේ විදියට මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවන්න හේතුනේ කටුපොල් නැවත වගා කිරීමේ රජයේ උත්සාහයක් තියෙනවා. එවගේම ආණ්ඩුවේ මේ ආණ්ඩුව කියලා කියන්නේ පරිසර ප්‍රතිපත්තියක් ඇතිව බලයටපත් වෙච්ච ආණ්ඩුවක්. මේ පිළිබඳව මාධ්‍ය ජනතාව දැනුවත් කිරීමට තමයි පරිසර මධ්‍යස්ථානය මේ මාධ්‍ය හමුව කැඳෙව්වේ. විශේෂයෙන්ම මතක් කරන්න ඕන මේ NPP ආණ්ඩුව බලයට එනකොටම ඔවුන්ගේ පරිසර ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත් කරමින් තමයි බලයට පත් වුනේ. එහෙම බලයට පත් වෙච්ච ආණ්ඩුව මේ වෙද්දී අපි දන්නවා විශේෂයෙන්ම මේ පරිසර දිනේදී ඔවුන් වනාන්තර කිහිපයක් රක්ෂිත බවට පත් කරා. ඒ වගේම ඔවුන් කියන උත්සාහ කරමින් ඉන්නවා මේ රජයේ තමයි වැඩිපුරම වනාන්තර ප්‍රමාණයක් රක්ෂිත බවට පත් කරමින් ගැස කරේ කියන මේ කාරණාව ඉස්මතු කරන්න උත්සාහ කරමින් තිබෙනවා. අපි දන්නවා චන්ද්‍රිකා රජයේ කාලේ, මෛත්‍රීපාල රජයේ කාලේ මේ වගේම වනාන්තර ගැසට් කරා. හැබැයි අපි දැක්ක කාරණාව තමයි චන්ද්‍රිකාලා හරි, මෛත්‍රීලා හරි, ඒ වගේම රනිල්ලා හරි, ගෝඨාභයලා හරි ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය උනේ. ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය බවට පත් උනේ මේ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය. ඒ ආර්ථික පීල්ලේ යන ගමන් තමයි ඔවුන් පරිසරය සුරකින්නවා කියන ඒ පරිසරය සම්බන්ධයෙන් හිතවත් කියන ඒ ඇඳුම, එහෙම නැත්නම් ඒ පිටකවරය සමාජයට පෙන්වුවේ. එතකොට දැන් NPP රජයත් මේ ආර්ථික පීල්ලෙම ගමන් කරමින් ඉන්නවා. අපිට අපි මතක් කරන්න කැමති පියවරෙන් පියවර මේ ආර්ථික පීල්ලේ ගමන් කරන ගමන් පරිසරය සුරකින සමහර තීන්දුව తీරන ගත්තාම ඒවා රජයන් භාවිතයට ගන්නවා. අපි තමයි පරිසරය සුරකින්නේ කියන අදහස, ඒ දෘෂ්ටිය ජනතාව තුළ ඇති කරන්න. හැබැයි අපි ඔබට මතක් කරනවා මේ ආර්ථික පීල්ලේ ගමන් කරමින් ගමන් කළ රජයන් තමයි අවසානයේදී ඇහුවේ ඔක්සිජන් කන්නද කියලා. එහෙම තමයි අමාත්‍යවරු මේ ඇහුවේ කඩොලාන පරිසර පද්ධති විනාශ කරන්න, ලාභය වෙනුවෙන් විනාශ කරන්න ඕන වුණාම. ඒ වගේම අපි ඔබට මතක් කරනවා මේ රජයේ බලයට පත් වුණාම ලාල්කාන්ත අමාත්‍යවරයා කිව්වා, ප්‍රකාශයක් කරා, තමන්ගේ වගාවට එන සත්තුන්ට අභිමත දෙයක් ගොවි ජනතාවට කරන්න පුළුවන් කියලා. එතකොට අනියමින් ඔහු ප්‍රකාශ කර දේ තමයි මේ සත්තු ඝාතනය කරන්න කියන කාරණාව. ඒකට දැඩි විරෝධයක් විශේෂයෙන්ම පරිසරවේදීන්ගෙන්, ඒ වගේම විශේෂයෙන්ම ජනතාවගෙන් එල්ල වුණා. හැබැයි අපි ඊට පස්සේ දැක්කා රිලව් ගණන් කරනවා, මෙන්න මේ වගේ විවිධ දේවල් කරනවා දැක්කා. එතකොට අපි මේ රජයට මතක් කරන්නේ විශේෂයෙන්ම 1977න් පස්සේ ගෙනාපු මේ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තීන් ඇතුලේ අපි දැක්ක අපේ රටේ භූමිය කොහොමද බහුජාතික සමාගම් වාණිජ වගාවන් වෙනුවෙන් අත්පත් කරගත්තේ, කොල්ලකෑවේ ඒ ඉඩම් එලිපෙහෙලි කරේ කොහොමද කියන එක සම්බන්ධයෙන් අපට අදහසක් තියෙනවා. ඒ වගේම අපි දන්නවා ඒ ඉඩම් විශේෂයෙන්ම වන සංරක්ෂණ නීතිය යටතේ, වන ජීවී නීතිය යටතේ, ඒ වගේම විශේෂයෙන්ම අවශේෂ කැලෑ විදියට තිබිච්ච ඒවා කොහොමද 5/2001 වගේ චක්‍රලේඛනයන් භාවිතයට ගනිමින් මේ රජයන් මේ භූමිය අත්පත් කර ගැනීම වෙනුවෙන් කටයුතු කරේ කියලා. එතකොට අපි දැක්කා ඉතිහාසයේ පුරාවට, මේ ඉතිහාසයේ පුරාවටම අපි දැක්ක කාරණාව තමයි 77න් පස්සේ ජලය, ඒ වගේම මේ මහ පොළව, වනාන්තර පද්ධතිය සමස්තයක් විදියට ගත්තොතින් සමස්ත ජීවාධාරක පද්ධතිය ලාභ උවමනාවන් වෙනුවෙන් කොහොමද වනසා දැමීමේ ඉතිහාසය අපි අත්දැක්කා. එතකොට දැන් මේ රජයත් කිසිම වෙනසක් නැතුව රනිල්ල ගිය පාරේ, ගෝඨලා ගිය පාරේ, ඒ වගේම මෛත්‍රීලා, චන්ද්‍රිකාලා ගිය මේ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය හිස් මුදුනින් පිළි අරගෙන ගමන් කරමින් තිබෙනවා. එහෙම ගමන් කරමින් ඉන්න ගමන් තමයි එක පැත්තකින් වනාන්තර රක්ෂිත කරනවා, තව පැත්තකින් සමන්ත විද්‍යාරත්න කියන්නේ උමාඔය පරිසර ගැටලුවේදී, ඒ වගේම තවත් පරිසර ගැටලු රැසකදී පරිසර අරගල ශක්තිමත් කරන්න මැදිහත් වෙච්ච අමාත්‍යවරයෙක්. නමුත් දැන් ඔහු සමාගම් පැත්තේ හිට ගනිමින්, එහෙම නැත්නම් ධම්මික පෙරේරලා ඉසාරණානායකකාරලා වෙනුවෙන් හිට ගනිමින් ඔහු දැන් කියමින් ඉන්නවා මේ පහුගිය කාලේ කටුපොල් තහනම මේ ගත් ඒ එවකට හිටිය රජයන් ගත්ත තීරණය විද්වත් කමිටුවකකින් සලකා බලා නෙවෙයි අරගෙන තියෙන්නේ. ඒක නිසා දැන් අපි සූදානම් විද්වත් කමිටුවක් රැස් කළා, සාකච්ඡා කරලා මේක තවදුරටත් හොඳද නරකද කියන කාරණාව ඉදිරිපත් කරමින් කොහොමද කටුපොල් නැවත සමාගම් උවමනාව වෙනුවෙන් අපේ පරිසර පද්ධති විනාශ කරන්නේ කියන එකට පිඹුරුපත් සකසමින් ඒකට අවශ්‍ය කරන මේ මුට්ටිය දැමීමේ ක්‍රියාවලිය විශේෂයෙන්ම සමන්ත විද්‍යාරත්න මේ වෙලකට සිද්ධ කර තියෙන. එතකොට එක පැත්තකින් ජනාධිපතිවරයා පරිසරවේදීනුත් එකතු කරගෙන පරිසර දිනේදී ගැසට් කරනවා වනාන්තර, තව පැත්තකින් හෙක්ටේර් 50,000ක් වගේ ප්‍රමාණයක් කටුපොල් වගාව සඳහා ලබා දීමට කටයුතු කරනවා. එතකොට මේක ඇවිල්ලා තනිකර දෙබිඩි පිළිවෙතක්. මේ දෙබිඩි පිළිවෙත කොයිතරම්ද කියලා අපට පැහැදිලි වෙනවා. විශේෂයෙන්ම වල් සපුගල ගොවීන්, සූර්යවැව අම්බන්තොට ප්‍රදේශයේ ගොවීන් අලි කළමනාකරණ රක්ෂිතයක් ඉල්ලුවා. එතකොට මේ රක්ෂිතයට අදාළ මිනිස්සුන් ඉල්ලපු, අරගලවලින් ඉල්ලපු රක්ෂිත ලබා දෙන්න ඒකට අදාළ අනපනත් සූදානම් කරන්නේ නැතුව මේ රජයත් සිද්ධ කරන ක්‍රියාවලිය තමයි අපි දැක්කා පහුගිය දවස්වල අක්කර 1000ක් වගේ භූමි ප්‍රමාණයක්. ඒ විශේෂයෙන්ම ඔරුකෙන්ගල, සීනිකුගල, කපුවාවැව කියන මෙන්න මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අලි කරමනා කරන මායිමේ තියෙන අලින්ගේ නිජ භූමි අක්කර 1000ක් පමණ විනාශ කරා. එක පැත්තකින් රක්ෂිත කරලා පරිසර ඇඳුම ගන්නවා, තව පැත්තකින් හම්බන්තොට තියෙන අලින්ට තියෙන නිජ භූමි අහිමි කරනවා, සමාගම් වෙනුවෙන් ඒව පුදනවා. එතකොට එක පැත්තකින් රජය සාමාන්‍ය ජනතාව වහලවල් මත සූර්ය පැනල ඉදි කරමින් ඔවුන් යම් ප්‍රතිලාභයක් අත්පත් කර ගන්නවා, ඒව අධෛර්යයට පත් කරලා සමාගම් ලාභය වෙනුවෙන් වැඩ කරමින් ඉන්නවා. මෙන්න මේ දෙබිඩි පිළිවෙත හෙලි කරන්න ඕන. මේක ජනතාව තේරුම් ගන්න ඕන. තව උදාහරණයක් අපිට මතක් කරන්න පුළුවන්. විශේෂයෙන්ම අපි දන්නවා මොනරාගල දිස්ත්‍රික්කයේ අලින්ට ඉතාමත් වැදගත් කලාපයක් තමයි ලුණුගම් වෙහෙර ඉඳලා වන්දම දෙමළිය කියන මේ කලාපය. අලින්ගේ මාවතක්, ඒ වගේම අලි විශේෂයෙන්ම අලි නිතාමත් ප්‍රියත්වයෙන් ගත කරන ඔවුන්ගේ ආහාර හොයාගෙන යන සංචාර ඔවුන්ගේ අලිමං කඩක්. ඒ වගේම අලින්ට නිදහසේ සැරිසරන්න තියෙන භූමියක්. පහුගිය කාලේ අපි අහනවා මේ රජයෙන්, මෙච්චර පරිසර හිතකාමී සලුපිලි ඇඳන් ඉන්න මේ රජයෙන් අපි අහනවා වන්දම දෙමළිය මේ රජයේ බලයට පත් වුණාට පස්සෙත් ඉඩම් අත්පත් ගනිමින් ඉන්නවා. ඒකට වැටබඳින්න තාමත් මේ පරිසර අමාත්‍යවරයාට බැරි වෙලා තියෙනවා. ඒ වගේම මේ පරිසරය වෙනුවෙන් උපදෙස් දෙන උපදේශකයන්ට බැරි වෙලා තියෙනවා වන්දම දෙමළියේ සිද්ධ වෙන වන අපරාධයන්, ඒ වගේම සත්තුන්ගේ නිජ භූමි, සත්තුන්ගේ භූමි අත්පත් කර ගැනීම නතර කරලා දාන්න. එතකොට රජය එක පැත්තකින් මෙන්න මේ විදියට දෙබිඩි පිළිවෙතක් හැසිරෙමින් තිබෙනවා. මේ දෙබිඩි පිළිවෙත විශේෂයෙන්ම තේරුම් ගන්නට අවශ්‍ය කරනවා. එක පැත්තකින් දේශගුණික විපර්යාස අවම කිරීමට රාජ්‍යයන් වගකිය යුතුයි කියන ලේඛනයන්ට අත්සන් කරනවා. ඒ අත්සන් කරන ගමන්ම රට ඇතුලේ තියෙන වනාන්තර විනාශ කරන තැනකට මේ රජය බලයට පත් වෙලා සිද්ධ කරමින් ඉන ක්‍රියාවලිය. ඒක නිසා අපි අවධාරණය කරනවා ඔව් වනාන්තර ගැසට් කරන එක හොඳයි, ඒක නරක එකක් නෙවෙයි. නමුත් ඒක පෙන්නමින්, ඒක සංදර්ශනයක් කරගනිමින් මහ පරිමාණ සමාගම්වලට මේ පරිසරය වනසන්නට ඉඩහැරලා ලාභ උමනාව වෙනුවෙන් බලාගෙන ඉන්නවා කියලා කියන්නේ මේ රජය ඉතාම පැහැදිලිව රනිල්ලා, ඒ වගේම ගෝඨලා, ඒ වගේම චන්ද්‍රිකාලා, මෛත්‍රීලා අරගෙන ගිය කරගහගෙන ගිය මේ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති කරගහගෙනමින් යනවා. එහෙම කරගහගෙනමින් යන අතරේ තමයි අර මම මුලින් මතක් කරා වගේ ඔක්සිජන් කන්නද කියලා අහන්නේ. ඒක නිසා දැන් සමන්ත විද්‍යාරත්නලට සිද්ධ වෙලා තියෙනවා ධම්මික පෙරේර වෙනුවෙන් කතා කරන්න, ඉසාර නානාකාරලා වෙනුවෙන් කතා කරන්න. ජනතාව විශේෂයෙන්ම ජනතාව තමයි මැදිහත් උනේ කටුකොල් වගාව පරිසරයට අහිත කරයි කියන හඬ ගාල්ල, ඒ වගේම දැරණියගල මෙන්න මේ වගේ ප්‍රදේශවල මිනිස්සුන්ගේ ජනතා හඬ ජනතා උද්ඝෝෂණයේ ප්‍රතිඵලයක් විදියට තමයි එවකට හිටිය රජයන්ට මේව තහනම් කරන තැනකට පත් උනේ. එතකොට මේ ජනතාව දිනාගත්ත ජයග්‍රහණයන් ජනතාව දිනාගත්ත ජයග්‍රහණයන් තමයි මේ NPP රජය ආපස්සට හරවමින් තිබෙන්නේ. ඒක නිසා මේ කාරණාව පරිසරවේදීන් පරිසරයට ආදරය කරන අය, ඒ වගේම සමාජ ක්‍රියාදරයන් මේ කාරණාව ඉතාම හොඳින් පැහැදිලිව තේරුම් ගත යුතුයි මේ දෙබිඩි පිළිවෙත. ඒක නිසා අපි අද දවසේ මතක් කරනවා පරිසර මධ්‍යස්ථානයේ විදියට. මේ විදියට නම් මේ රජය පරිසරය විනාශ කරන්න සූදානම් වෙන්නේ. ඔව්, අපි සූදානම් පරිසරවේදීන් ජනතාව එකතු කරගත්ත ක්‍රියාවලියක් හරහා පරිසරය ආරක්ෂා කරන්නේ කොහොමද කියන පණිවිඩය මේ රජයට ලබා දෙන්න. ඒක නිසා අපි කියනවා වහාම මේ මුට්ටිය දෙමින් අපි කියනවා හකුලා ගන්න කියලා, මේ ක්‍රියාවන්ට එන්න එපා කියන කාරණාව අපි මේ සමන්ත විද්‍යාරත්නටත් ඒ වගේම මේ රජයටත් අවධාරණය

සීතල යුද්ධය පැවති සමයේ ඇමරිකානු ඔත්තු සේවා චන්ද්‍රිකා මගින් කැස්පියන් මුහුදේ අමුතුම ආකාරයේ වස්තුවක් නිරීක්ෂණය කළා. එය නැවක් මෙන් විශාලයි. නමුත් ගුවන් යානයක් මෙන් ඉතා වේගෙන් ජලය මතු පිටින් පියාසර කළා. බටහිර ලෝකයේ මවිතයට පත් කරමින් ඔවුන් මේ නම් කළේ කැස්පියන් සී මොන්ස්ටර් යන නමිනුයි. අද අපි කතා කරන්නේ ඉංජිනේරු විද්‍යාවේ වගේම යුද තාක්ෂණයේ සීමා මායිම් අභියෝගයට ලක් කළ මේ අපූර්ව නිර්මාණය පිළිබඳවයි. මුලින්ම අපි දැනගන්න ඕනේ මේක ගුවන් යානයක්වත් නැවක්වත් නෙවෙයි කියලා. මේක හඳුන්වන්නේ එක්‍රනොප්ලෑන්, එහෙම නැත්නම් ග්‍රවුන්ඩ් ඉෆෙක්ට් වෙහිකල් එකක් කියලා. සරලවම කිව්වොත් මේ යානය පියාසර කරන්නේ ජලය මතුපිටට ඉතාමත් ආසන්නයෙන්. ජලය සහ යානයේ තටු අතර ඇතිවන වායු පීඩනයෙන් යානය ඉහළට ඔසවා තබනවා. මේ නිසා ඉතාම අඩු ඉන්ධන ප්‍රමාණයකින් අතිවිශාල බරක් අරගෙන වේගයෙන් යන්න මේ යානයට පුළුවන්. මෙහි දිග අඩි 300ක් විතර වෙන අතර බර ටොන් 500කට වඩා වැඩි. ඒ කාලේ ලොව පැවති විශාලම වගේම බරම ගුවන් යානය මෙයයි. මෙයට ඉදිරිපස එන්ජින් 8ක් සවිකර තිබුණු අතර ජලය මතින් පැයට කිලෝමීටර 500ක උපරිම වේගයකින් ගමන් කිරීමේ හැකියාව තිබුණා. මේ යානයේ තිබුණු භයානකම දේ තමයි රේඩාර් පද්ධතිවලට අහුවෙන්නේ නැති එක. ජල මට්ටමට ඉතාම ආසන්නෙන් යන නිසා සතුරු රටවල් දැනගන්න කලින් මිසයිල ප්‍රහාර එල්ල කරලා පලා යන්න මේ යෝධයාට පුළුවන්කම තිබුණා. දැන් ඔයාලට හිතෙන්න පුළුවන් රුසියාව මෙච්චර වියදම් කරලා මේ වගේ අමුතු යානයක් හැදුවේ ඇයි කියලා. සීතල යුද්ධයේ පැවති සමයේ රුසියාවට අවශ්‍ය වුණා ඉතා වේගයෙන් විශාල හමුදාවන්. මිසයිල පද්ධති සාගරය හරහා ප්‍රවාහනය කරමින් ඇමරිකානු රේඩාර් පද්ධතිවලට අහුවෙන්නේ නැතුව පහර දෙන්න පුළුවන් ක්‍රමයක්. ඉතින් 1966 මෙහි පරීක්ෂණ කටයුතු ආරම්භ කළ අතර වසර 15ක් පමණ රහසිගතව පරීක්ෂණ සිදු කෙරුණා. මේ අතිවිශිෂ්ට නිර්මාණයේ ඉදිකිරීමේ ගෞරවය හිමිවන්නේ සෝවියට් දේශයේ දක්ෂ ඉංජිනේරුවරයෙකු වන රොස්ටිස්ලාව් ඇලෙක්සෙව්ට. මෙච්චර දියුණු තාක්ෂණයක් තිබිලත් ඇයි මේක නතර වුණේ? 1980 සිද්ධ වුණ දරුණු අනතුරකින් මේ මුල්ම යානය විනාශ වුණා. ගුවන් නියමුවාගේ දෝෂයක් නිසා ගුවන්ගත වීමේදී මේ ආත්‍රාව කස්පිස්ක් නගරයට ආසන්න මුහුදු කලාපයේදී අනතුරට පත් වූ අතර සතියක් පමණ මුහුදේ පාවෙමින් තිබූ යාත්‍රාව පසුව මුහුදු පොතුලේ ගිලී ගියා. එහි තිබූ අධික බර නිසා එය ගොඩ ගැනීමට උත්සාහ නොකළත් අදටත් එය එම ස්ථානයේම මුහුදු පොතුලේ පවතිනවා. ඒ වගේම සෝවියට් දේශයේ බිඳවැටීමත් එක්ක මේ වගේ අධික වියදම් යන ව්‍යාපෘති නඩත්තු කරන්න රුසියාවට මුදල් තිබුණේ නැහැ. අනෙක් අතට ජලයේ ඉතා රළු අවස්ථාවලදී මෙය පාලනය කිරීමත් අතිශය දුෂ්කර වුණා. මේ යෝධයාගේ තවත් එක් සංස්කරණයක් වන ලෝන් ක්ලාස් එක්‍රනොප්ලෑන් යානය මේ වන විට රුසියාවේ ඩර්බන් නගරේ ප්‍රදර්ශනයට තබා තිබෙනවා. අද ඒක සංචාරකයන්ට දැක බලා ගන්න පුළුවන් විවෘත කෞතුකාගාරයක් වගේ. හද වෙද්දී මිනිසාගේ නිර්මාණශීලීත්වයේ වගේම අභියෝගාත්මක ඉංජිනේරු විද්‍යාවේ සංකේතයක් ලෙස කැස්පියන් සී මොන්ස්ටර් ඉතිහාසයට එක් වී හමාරයි. සීතල යුද්ධයේ කාලේ ලෝකෙම බය කරපු මේ කැස්පියන් සී මොන්ස්ටර් ගැන ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.